0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග.
1: රාජ්‍යෙන්දනා

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: يقين.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස් නුවදිහ එක දිවෙහි FM නුවදිහ එක මෙගහර්ට්ස්

දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස් හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසිකායකු නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: මි පාරු තිකං කුරම් වානේ.
1: මීහුම් බුනේ ලොයිපකී එතන් හාස් වාහකෙ බුනෙ දේහු සාසකේ. ඒනම විස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මිහුණීමක්.

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයිස්
2: ඒකි ගොයිකුතු මක්බූල් වෙස්වා ලවතකා ඒකි චාර්ට්තවගේ එම්මේ ටොප් ලවතකා අද මිනුනස් ඒකි ප්ලට්ෆෝම් තවගේ එම්මේ වයිරල් ලවත
1: viral vibe
3: venu me sura fenila fenila
4: komme hafta gives aditya dohge mendur fa de jahair repeat homa dohge regand egar jahair adi angar dohge mendamo bahar jahair
0: viral vibe hama ekani modi heki megahertz divi fm
5: abada fehilawata kay ko maazi ge tiriya
6: ಹಿತ್ತಕುಂ ಜಾಗ ಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವಾ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
5: ಹಂದಾಂತವ್ಗೆ ತೆರಿಯ ದತುರು ಕೊಲ್ಲಮ್ಮ

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: ඔසවා? 방탄은 처음이지?

0: ලෝබීගේ බිනා කොෆ්ඒ ෆනා කොෆ්ෆා ධාතීයේ හිට රොබ්බාද හදාප ධාතීයේ මේ ආදෙස්මි කුරවෙනි හඳානු කදාගේ නං ෆොහිලං මජබූරු වෙච්ජේ එකම කීහ කුරාණී ෆොහෙවේ කන්න එතේ එහෙමවෙගෙන කිසිලා රෝම්මි ජයනි උමරත් තියෙන් හුරීතෝ හිද කාරිග හිටරොනීයේ මිගොයි ඔතීද මුලි උමරක් මිහම් බාය ඔති දෙන් ඉතුරු බදලුවෙන් එ බාය එහෙන් හිතන් අර කෑරිග ඉඳගෙන් මෙහරු හිං එබ රොයේ කෑරිග දෝ ෆොහෙදාප ස්ජහදාප දෙන් ති දනීහ හම එහෙම් බුණීම එබ රොවේ
1: මෙහාරු එහෙම්බිම කොඩකො මා නොලි ජල් කන මෙහර මෙවා ගොතකී ඒ කුරීග ෆෙශීර්ග තියෙන දා මුලේ කම නොත දාකානක මිකඩි ෆෙශීර්ග සෙබෙන්ගේ දාන් දුරද්දනි එන්නවෙස් කෑරිග තිහෙන් ඉඳෙ රොනීයේ හම ඒ පහුන් එබේත උමුරන් අනක තිහෙන් හුරේතෝය කෑරිගෙන් දෙෙන් රොනී දෙම්මි තිමන්න රොනීයේ සැබහිවේ එම බොඩම් මීති අලුගොඩු රොනි මී වාහක ඒ දක්කවේ පරාතුන් රොනීකොම බලෑගෙන් බුණාකවඥා අබ්දනවේ පාහක කුරහෙන් තෙදෙම්ම ವರ ಎಕುಗ ಉಳೆಫಿನುವತ ವರಬ್ಬಡ ದೆಮಿಹುಂ ಕುಳಿಜ್ಜ ವರ ಬೇನುಂ ವಿಜ ಎಹೆನಮೆ ಸಮ ವಕ್ಕಿವೆಗೆನ್ ದಣಿ ನೆಗ್ ಎಕಮ ಹಂದಾಂತ ಫೊಹೆವೇಕ ಎಹೆಂವಿಗೆನ್ ರೊವೆ ವಾಹಕ ಬೊಡ ಮಜಬೂರಿ ಹಾಲತ ವರ ತಫಾತುಗ ಗೊತ ಮೆದುವೆರಿ ವೆದಾನ ಮಿಹಾರ ಮಜಬೂರಿ ಹಾಲತಕ ವೆದಾಂತ ಕೀಫೈ ರಣಿಗ್ಗೆ ಸಬಬುನ್ ನೋಣಿಯ ದೆಮಿಹುಂ ಮೇ ರಹಮೆತ್ತೆರಿಂಗ ಗೊತುಗ ತಂಕೊಳೆ ಗಿನಾಂ ಬದ್ದಲು ಉಳೆಫಾವು ತಂಕೊಳೆ ಮಿನಿಮಂಕೊ ದೆಮಿಹುನ ವಾಹಕ ದಕ್ಕಾಲಂ ಫುರ್ಸತ್ ಲಿಬೊಂ ಸೇಹಾವರ ಗೊಸೇವಿಯ ಲೊಲಾಲೋ ದಿಮಾ ವಿಜ್ಯ ದಿಮಾನಗೊತ ಕಿವ ಕಿವು ವರಂ ಉಂದ ಗುವಾಣೆ ಎಹಿವೆ ಎ ಮಜಬೂರಿಗೆ ವಾಹಕ ಕಮ ಅಳ್ಕೊಂಡ ಕಬೂಲು ಕೊರವೆಂಟೆ

මේ මුල් ලබ මෙහරමති නිමිෆ නිමනිව මේ එගැනී ගෑමස් මේ දෙවරන්න කොම ස්කන්තත්තකේ වගෙන් දෙවරෙන් දුරන් එබද එක වීකොන්කම එකම දුරම් මිදන කිවෙන්කම ඒ බෑතකෙන් අදිය නේ ගැලුවනෙන් වර බොඩන් අසරකො ෆොරේ මෙහාබට ෆාලු නොකරවෙනහ මිකඩීග මිබුණනේ මේ හයාතුම් වී උපාවිස් ගෙල්ලි දියවාහක දුනියේග බෙඩිෆා හපරෑ වනී බෙදිිෆේ එහෙමද බේරක නොදවෙනත ಹಪರಾತು ತೆರೆಗೆ ಮುರಣಿ ಮಗೆ ಹಿಂಗ್ ಎವ ಬುಣದೇ ಮಿಹುರಿ ಹಾಕೆ ಹೆಂವೀಮ ಅಣಿಕ ಸ್ಮರಣಿ ಹಂದಾಣು ಕಲಾ ಫೊಹೆವೆ ಕಣ್ಣೆ ತೇ ತಿಹೆನ್ ದುರನ್ನು ದಾಶ ದ್ಯಾಮ ವರ ರುವೆ ಲೋ ಫೊಹೆವೆ ವರುವೆ ಕರುಣ ತಂ ಒಹೆನಿಯೇ ತೆಂಗ ಎಗೊತ ದೆನ್ ದೆರೆ ಫ ರೊಣಿ ಮಾ ಬುಡಿಚ್ಚ ಅಳುನೆ ನುಕೀಗೆ ಮುರಣಿ ದೆರವಿ ವರು ಕಣ್ಣೆ

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරි උළුවුමුගා ගෙන්ගොළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිදාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමුරෙක්ගේ ඉන්සානුන්න කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුග ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වම ගින දුවස්තුවහු රෝද ෆුලං හුන්නෙව්ම ගින ගිනං කීත කුර්ආන් කියවා විදාළවම මෑන් අල්ලාහුව විකුරු කුරෙව්වමුග වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණවේනේ ෆුරුසතේ ලිබි වඩා නුගන්නවානේ හෙන් හීවාවරුවේ අදි අලොකමුග මශ්ගූලුවෙ වඩා ගන්නවාලේ ගිනකමු ඉතුරු එකලේගේ ෆානුගේ ආයිලී දිරි උළුවුමාවෙස් දුරුවෙ හුන්නවානේ කමුග හීවාවරුවේ කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරි වඩාගෙන්නෙවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේගේ ෆානුගේ හයා පුළුගා එහෙන් එවෙස් කමෙක් කුරව්වානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක හික්මත ඉල්මුගේ දම්මරුන් දෙවෙ හදියායා මෙදු විස්නාලෑ නම එකලේගේ ෆානුගේ මුලි හයා පුළු හේද කුරව්වාෆා වනි ඉල්මා حكم اللي بوداغتمك كمغاوس هيواوروي ما النبي صلى الله عليه وسلم جي حياة پلوغي كم مادانكي ام فريح مقاميا بيا اكوه فاوا مادانه اتو ركالي غفانوغي علوكموغي سببون عائلي حياة پولا كودوس فاندو کمين اسفينوه جهادوغي مادانوغا حركات تريوه وداغتمكون علوكم كوروومكا كودوس هرهن الفينوه انسانی حیاتا گلیفاوا کم میدانگا کیریت رسولا صلی اللہ علیہ وسلم دکوافاوانی ام فریحم نمونا کیریت رسولا صلی اللہ علیہ وسلم گے سیرتا بہگوتن لیو مندا گینگونا لیونتکا اکو لوا لیو مندا گینگونا فوتن اما سیرتو گے سلسلا گے تریا گتمون اتروا مندا ایرویس دکن ہوری واہکتکا ලී හාම කොද්දෙන් ජහිෆාවා රීති නමෝනායක නිමුමෙන්නේ හම කොම්මෙ මීහකම්මේ අදි කොම්මෙ සමානකම්මේ ඒ රීති නමෝනායකී එම්මෙ බේනුන් තෙරි නමෝන මි හගීගෙ බයන් කොද්දෙව්වුමුගේ කොතුන් මෑන් අල්ලාහු වහී කුරව්වාෆාවේ لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله واليوم الآخر وذكر الله كثيرا মানে